උන්දානම් නෝලිකරම කර බවසනං ජානමාරේ සංජම අසාධන නෙවකනම කරසේකට බයතෝපි හොමෙ මල්නං ජාබෑ